0: ගෙන් ගින්දර පිට සැඟෙප පිට ගින්දර ගෙත හදෙප අපි දුක සැපේකට විඳිමු එතන තමයි අමර සැප ගෙන් ගින්දර පිට සැඟෙප පිට ගින්දර ගෙත හදෙප අපි දුක සැපේකට විඳිමු එතන තමයි අමර සැප
1: හකුරු ඇතුත් අපි ඇති හැමලි නිර්මව තුර ඇති මූදයි වෙල්ලයි වාගේ විඳිමු එකතු වී
0: දියරල්ල වෙරළ හැපි හැපි මේ ඔබ දහාදු දෙන්නේ දියරල්ල වෙරළ හැපි හැපි මේ ඔබ දහාදු දෙන්නේ මේ කාලේ නැති යාලේ මට ඕනෑම නෑනේ මේ කාලේ නැති යාලේ මට ඕනෑම නෑනේ

එදා කුංකුණාවේ හාමුදුරුවන් සිරගතව ඉඳිද්දී ලියූ කවියක්. අනේ කූඹින්නේ තොපටත් රජෙකු ඉන්නේ, අපට නැත ඉන්නේ, ඒ නිසාවෙනි අප තැවෙන්නේ. රජෙක් ලැබුණෝතින් කැවුම් කිරිබත් කන්‍යම් පෙරහැර කරන්‍යම් සාදුකාරෙන් ගිගුම්.

දල්වාලාමු අපි එක ඉටි පහනක්. නෑ, දල්වාලාමු ඉටි පහන් දහසක්. ස්ත්‍රීත්වයේ නාමෙන් ජීවිතයේ දුක සැප දෙකටම දිරිමත්ව මුහුණ දෙන සියලු ස්ත්‍රීන්ගේ ශක්තියට හා ධෛර්යයට අපගේ ප්‍රණාමය. Let us light one candle. No, let us light 1,000 candles in the name of womankind, in the name of all women who face the joys and sorrows of life with courage and dignity. Our salutations to you. කඳුලෙන් මෙන්ම සිනහවෙන්, දහදියෙන් මෙන්ම නව නිමැවුමෙන් ලොව තනන්නට එදත් අදත් හෙටත් විහිසෙන්නේ ඇය වෙනුවෙනි.